අරගලුම් නිරංකාර නිර්භකාර නිර්ලම්භෝ ආද නීලානාද සම්භෝ තාකා මූඩෝ චාර්ද පිදාව ජකෝ පේමන පාපද බිද්දා තාකෝ කරු පාහන අනුමානත මහ මූඩ කත් පේදන ජානත මහ දේවකෝ කහත සදස්සේ බව නිරංකාර කාචීනත් නහ පේවෝ